ඊලා ජෑමට සයිසකුට සයානෑ තේලා තමාන් කැනසනක්මෙන් තන පින්වා තෙලරයේ යොක්මුණනික්කාට ලිවෙලා ටෙක්නීලා ඉගලුලි ගාජුන්වි කිවල්ලක් සමගේම් සයාවමාමටේලා ආගිස් මුලක්පත් තමක් සමෝනික්සාරු මනිකාට ලිකුට සයගයා නෑතිකු